0: ATVFM නුවදි හේක නබහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත
2: නවසසා රේ ආතෙස් කුරියේ
1: නුදි හේක මෙගස් දිව හේෆම් ගේ මෙ හයන්ති පයිලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නුනේ කී
0: හම දිවෙන්ගේ මොනිසු හේ ෆිල්වැදේ නමුග අබදුවස්

0: දිවෙහි FM 91.1 MHz. දිවෙහිගේ මොනිෆු පිළිවෙත් දෙනුමුග අබදුවස්.
1: රාජ්‍යෙන්දනා

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත ලවසසා
2: රේ ආතස් කුරියේ
1: නුවදි හේක මෙගහස් දිව හේෆම් ගේ මේ හන්ති බයි ලවත කොමස් පෙනි
2: සෙදු කොන් ෆිල්ම් නෝ නේ කී
0: හම දිවෙංග මොනිසු හේ ෆිල්ම් වැදෙනු මුග අබදුස්

0: DVFM නෝදි හේ කෙම බහ
1: දාන්තකා බුලිපවි ඉක්යාම රීත
2: ලවතසා රේ ආතෙස් කුරියේ
1: නෝදි හේ කෙම ගස් DVFM ගේ මේ හානුදි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම DVFM ගේ මොනිෆු හේ ෆිල්වැදේ නමුග අබදුවස්

අදි අංගවා නෙතෙ තියබෑ මීහුන් කොංගුලුණු කන්තවගේ සබමු අරාමු ලිබෙනවි ගොතුගා තියබෑ මීහුන් කෑබය උලේශේ.

0: දෙන්නති විශාල් ශියාන් අදි සීෂාන් මි තිම්මියු එකෝග වර මශුර් ලවේ මෙලව හම නුබෑක බුඩ පියාහම්
1: ආ ඔව්පා.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනෙතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: හිතුගෙ එම්මෙ ෆුම් මිනුම් දුදුම් බොනෙතෙ නේගෙ එතන් මිහසාසෙ
1: මිහාර එ කරුණය එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙකතුමති ජහමේ සනා
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකාය.

0: නුවත ඒවුරෙන්ගේ කිබයින් උජූරයක කලේගෆානු එද වඩාගන්න වනින් හියේ. පහ ඒවුරෙන් ඒ උජූර දේන් ජෙහුම්ගේ සබබුම් ඒවුරෙන්න බොරකමෙල් ලිබෙනී හියේ.
1: أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
0: نُوَتَ فَهَنْ اَيُرِنْ اَيْنْ لِيُمَنْ اَيُرِنْ گَاتُ گَا غَيْبُ گِ عِلْمُ وَنِي هِيَهِ

0: 왜 에이 몸은 타쿵게 포라나 타쿠게 마루카제
1: 이즈 야우샤 시드라타 마 야우샤
0: 시드라툴 문타하 포르왈리 포리하마 카멘 아이스 포르왈리 힌두게
1: 마 자갈 바사루 와 마 타가
0: 에칼레그 파누게 로푸루 에키 파라에 파라 타칸 누데 아디 데키 와다 야가투마 ඛණ්ඩ අලුවා ෆාවා තං ෆහනලා වෙස් නුමෙදේමේ
1: ලකද් රා මින් ආයති රබ්බිහිල් කුබරා
0: හමකෂවරුම් එකලේගේ ෆානුගේ වෙරි රස්කලාංගේ කුලදුම් වන්තකම්ගේ බොඩෙති හෙකිත එකලේගේ ෆානු දෙක වඩාගෙන් කං කෂවරේ
1: අෆරයිතුමුල් ලාත වල් උස්සා
0: ෆහේ ලාත් ආයි උස්සා ආමෙදු තියබෑ මීහුම් විශ්නා බෙලී මුහිජ
1: වමනතස්සාලිසතල් උහ්රා
0: අදි මනාත එව කියුණු අනිත්තිම් වන බුදා මෙදවෙස්මේ
1: ඇලකුමුල්දකරුවලහුල් උන්ස
0: තියබෑ මීහුන්න ෆිරහෙන් දරින් ලිබිෆා එකලාගෙන් අංහෙන් දරින් වනීහෙයේ

0: ගොම්මෙ ලොයිපකි තෆාති හුසාසෙන් කොම්මෙ හුසාසෙගි ෆාතුගා එතන් හාස් කුලතකෙ ෆොරුයි ෆාවි
1: ලොයිපා උෆලා හයාතුගෙ උජාලාකං හුදුකුලෑගෙ සාෆුයි බාරඇත්තකුන්
0: ಇಕನವರಿಕಮಾ ವಕಿಫ್ ಮುಖಿ ಫುಂಗಸರ್ ಕಳುಕುಲಾಗಿ ಅಸರುಗದ ಇಬಾರ ಎತ್ತಕುಂ

0: දෙන් වරන් හිතාම්වැරි ලෝබීගේ හාදත බයන් කොල්දිය මොන්නනි මේ හාදත් මෙති මුලින් බදලුවේ දුනියේග තිමන්නය මෙති ගොච්චක දිමාවේ එගොච්ච දිමාව මි දිමාවී හරංගි හිතා තිය හිතා ගුණීම එ ලෝබින් ආදාවගෙන් දෙන් දිමාවි කමකෙ එම එ කමකී කොබයකන් දෙන් පහතු කඩිතකුන් ඔළු ෆිලාන කෝල ලබාපුරේ
1: මාවට තප්සිලක දාකන් නැතිම වර මේ සරිහකෝ එබැන්ගේ ಹಾಲತು ಬದವೆಜ್ಜಕ ಹಿತ ಹಿತ ಗುಳಿಜ್ಜಕ ಲೋಭೆ ಆಲಾ ವೆಜ್ಜಕ ಏವೆ ಹಿಸಾಬು ಅದಿಮೇಂಗೇನೆ ದೆಂ ವಾಗುವೆಂಗೇನೆ ಕಡಕಿಯಾದೆ.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග
1: එම් එෆස්
2: මොනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම් මෙතාසක්

0: නුවදියේ මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: අන්මියෆ්තාගේ වෙසෙම ෆවුන් සෙග්මන්ට් එක කමියුටි OST

0: Game on!
1: Nuwadi ke megahertz tibhe fe mega digar me korea genda game on me hafta ge show ga nashu deng hi fe gende
2: ane bo na da
1: le bo ne kamuka de game kole lang e baje
2: ka kole lang game
1: ha yaar demyo thi me nashu ha kura hi va comment nu kurwa me ole ni ki me game me segment ga
2: var boda maafa
1: no no no var boda maafa nge de mun asu kurwa me ole ni so umid kuran ka gabul kuran ka shau choice se wen namaka me mas ekate hawa
2: me fire ko ma genes se ga ga me game da
3: ලවේ කියලම ලවේ කියලම
1: ලවේ කියලම මෙතන
2: යා ලවේ කියන
1: තොබ එහෙම මෙයාර කොල්ල දෙන්නේ කම කී ශහු දෙන බස්තකේ නේ
2: ඕකේ
1: බස්තකේ දේර මිකො නාෂෝ කොල්ල දෙන්නේ කම කී ෆස්සෙ කුන්තු ලිබේනි කොම්මෙ බහක දිහ බස් ම කියාල් දෙන ඒ වහම බස් තන් හිමනේ හෙන් ලව කියාල් දෙන්නේ
2: ಕೊಮ್ಮೆ ತನಕ ಬಸ್ ಸೇಸಿಯ
1: ಕೊಮ್ಮೆ ತನಕ ಬಸ್ ಸೇಕ ಸೋಕೆ ಕಮಗ ಶಹುವ ಎಂಗೇವರುಗೆ ಎಂಗೇವರು ಕೊದ್ದೆನ್ ಜೇನೆ ಲವ
2: ಅಮ್ಮ ಅಮಿಲ್ ಲವೆನ್ ನೋ ನನದೋ ಕಿಯನ್ ಜೇನೆ
1: ಹಾ ಓಕೆ ಅಮ್ಮ ಹುರಿ ಲವತ ಕಿಯನ್ ಜೇನೆ ತಯಾರು ದೋ
2: ತಯಾ
1: ಎಂ ಫುರ್ತಮ ಬಸ್ ಪರಿ